පුඤ්ඤවා අස්පදී විකෝංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේකත් පාප සමනාසෙන් හර්ෂෝ දෙ මිලයි මීරා ගුරු පරමේශ්වර සුඛදායි.

අපි මීල් මිලායා සදහි නේඩෑ දූර් න ජානෝ ගුර කෑ සබද නජීක් පචානෝ බිගසෑ කමල් කිරණ ප්‍රගාසෑ ප්‍රගට කර දෙඛායා ආපේ කර්තා සච්චා සොයි ආපේ මාර් ජීවාලේ අවරණ කෝයි නානක නාම මිලෑ වඩයයි ආ